0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: පැගි පැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපාතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහි නදිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ

0: සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතිනිති දබලා රාත්‍රී හතට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: 89.1 89.3 Supreme Radio

0: රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුනේ ඇසෙන්නට තුරතන් සොයා උතුම යම් සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතේ දවස් පහේම
2: The Welcome Show අහන්න
0: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
3: කසාගල රජමහා විහාරයේ තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළ පැලැස්ස ප්‍රාදේශලිකම් කොට්ටාෂේ කචගල පබ්බත ඒ වගේම කහල්ල විහාරයේ විදියටත් හඳුන්වලා තියෙනවා. දැන් කසාගල කියන ජනප්‍රවාද හේතුව වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ වැඩවිසූ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු විහාරස්ථානයේ තියෙන ගල් තලාවක් මත වේලෙන්න දාලා තියෙනවා. කසාවතු වැනූ ගල නිසා තමයි මේ ස්ථානයට කසාගල කියලා නම හැදුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarven patana gannatu patan ganna satiya dawas pahema udey hatata the welcome show
5: anugrahaya
6: suba dawasak
5: aluth vela
6: pahasu vela
7: tangi pedi vela
8: dawasa subai sihina dinai suba dawasak jathika lotarai mandalaya
9: a goda wenna ticket ganna kattiya goda wenna bus ekak yanna hadanne
2: malli corona gold ticket ekak denna please
3: මේ අපිට නම් සෙකන්ඩ් ගන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
1: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහටගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සිංහල දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
9: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
8: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි එක අසු නවයයි

0: වැඩිව හදන ඉන්න දැන් වේලාව 3යි.
1: ජීවිතයේ සිහින සතා කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Dream Radio. ප්‍රශ්න තියෙන්නේ ජීවිතේ නතර කරන්න නෙවෙයි. ඒ ප්‍රශ්න ඔබේ ගමන වෙනස් කරන්න කරන සංඥා විතරයි. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තැඟි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.

0: Welcome to ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: කසාගල රජමහා විහාරයේ තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළ පැලැස්ස ප්‍රාදේශලිකම් කොට්ටාෂේ කචගල පබ්බත ඒ වගේම කහල්ල විහාරයේ විදියටත් හඳුන්වලා තියෙනවා. දැන් කසාගල කියන ජනප්‍රවාද හේතුව වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ වැඩවිසු භික්ෂුන් වහන්සේලාගේ සිවුරු විහාරස්ථානයේ තියෙන ගල් තලාවක් මත වේලෙන්න දාලා තියෙනවා. කසාපතු වැණූ ගල නිසා තමයි මේ ස්ථානයට කසාගල කියලා නම හැදුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට Welcome Show. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magilhanda. Magilhanda.

0: 89.3 Supreme Radio.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udey hatata
7: The Welcome Show.
3: Anugrahaya
9: NLP hadahana Lankawē wedima tæki dena tæki avastha wedima lutraya NLP hadahana ඔබත් අදම NLP හනහට බලා ගන්න.
10: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ දැසල තියන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
12: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

Sunavia i ekran, a Sunavia internet. Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඉරව්වට නිරාවරණය වෙලා කඩ ඇතුලේ අවුරුදු ගාණක් තියාගෙන විකුණන ආලේපන වර්ග ගාණකින් ඔයාලට ලැබෙන අතුරු ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. නෙළුම් බොනචුරා ප්‍රොඩක්ට් වල කල් තබා ගැනීමේ කාලය අඩුයි කියන්නේම කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දාලා නැහැ කියලා ඔප්පු කරන්න හොඳ සාක්ෂියක්. ඉතින් ඔබගේ ආදරණීයයන්වත් පරිසරයත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා වෙන විනාශයෙන් බේරගන්න දායක වෙන්න ඔබත් නෙළුම් බොනචුරා ප්‍රොඩක්ට් භාවිත කරන්න.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: විත් ආශි.
0: අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: කවුරුත් එහෙ ගිහිල්ලත් නැ මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. හවස හතරයි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

කොහෙද යන්නේ? මං ඇවිල්ලා ඉන්නේ. කොහෙද යන්න බෑ. 4:00 වෙලාව චැම්ප ටවුන් පටන් ගන්නවා පැටියෝ. අද චීන පැත්තට යන තමයි මගේ කල්පනාව තියන්නේ. මාත් එක්ක මට තනියෙන් යන්න බෑනේ. ඔයාලට එන්න වෙනවා මාත් එක්ක යන්න. කැමතිද වැඩේට? ආ මොකද කියන්නේ? TikTok live එකේ කට්ටිය නම් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට ඒ පැත්තටත් එන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනි මුලින්ම. Supreme Radio TikTok fan page එකට ගියා. live එකට ආවා. live එකට ආවිල කැමති දෙයක් කියන්න පුළුවන්. කැමති විදිහකට කැමති කැමති අදහස් පළ කරන්න පුළුවන්කම තියෙනවා යාට. තනියෙදි ඉතින් මාත් එක්ක ඉන්න මං ඉන්නවනේ 6 වෙනකම්. 0618 89 83 89 83 WhatsApp number එකක් තියෙනවා. ඒකට ඉතින් message කරන්නත් පුළුවන් WhatsApp එක පැත්තෙන්. හරිද? Right. අද දවසේ කතාව චීනය ගැන. චීනය කියන්නේ අපිට බොහොම හිතවත් රටක්. ළඟපාත නැති වුණාට අපිට ළඟින්ම ඉන්න රටක්. අපේ රටේ කෑල්ලක්ද මන් දන්නේ. වෙලාවකට එහෙමත් විතර වෙලාවල් තිබ්බ කාලයක්. දැනුත් එහෙම හිතනවා. චීන ගැන කතා කරන්න ඕනේ. ඔයා නොදන්න කාරණා 16ක් මම ඔයාලට කියනවා චීන ගැන. ඔයා දැනගෙන ඉන්දියාව වෙන්නත් පුළුවන්. නොදැන ඉන්නවා වෙන්නත් පුළුවන්. දැනගෙන හිටියත් මට ප්‍රශ්නකුත් නැහැ. නොදැන හිටියකින් මට ප්‍රශ්නකුත් නැහැ. මම කියනවා චීන ගැන අදහන්න පුළුවන් ඔයාලට හවස 6 වෙනකම් මගේ කතාව. මගේ කතාව මේ විදිහට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ටෙම්පටවුන් නද. 4:00 සුබ සන්ධ්‍යාවක්. මම ආශි.

0: ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි, කරුණාකර ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සැපෙන්නේ නැහැ. ඔයත් ගන්න ටිකට් ටිකක් පස්සේ විතර. අයියා, අපිට ටිකට් දෙකක් ජොයලට.
2: විතරට උදවියමයි හිතේ. අනේ මලියෝ, අපිට කහට ගස් දිගලට දෙන්නකො.
1: අයියා මේ සෙන්දීම දානවා නම් චුට්ටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහින් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: මොන මෙතනකොට

දිනක හෝ අපේ පැතු මිටි වේවි කියලා අපි දන්නවා. ඉතින් කවද්ද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. චීනය ගැන කියන්නේ හදන්නේ. චීනය ගැන ඔබ මෙතෙක් නොදැගෙන සිටිය අපූර්ව කරුණු 16ක් අද දවසේ මම සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඒ නිසා මට හිතෙනවා ඔයාලට කරුණු දෙකක් තුනක් විතර දැන් කියන්න. මෙහෙම කියන්නද මම ඔයාලට? ලෝකයේ බලවත්ම සහ පැරණිතම ශිෂ්ටාචාරයක් වෙන්නේ චීනය. ඔයා දන්නවද වර්ග කිලෝමීටර මිලියන 9.6ක භූමි ප්‍රමාණයකින් යුත් විශාල චීනය මොනවාද? ප්‍රමාණයක් චීනයට අයත් වෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන විශාලතම රටවල් වලින් එකක් තමයි චීනය කියලා කියන්නේ. ජනගහනය ගත්තොත් එහෙනම් බිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්නවා. ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් දෙකකින් එකක්. ඒ කියන්නේ මුළු මානව වර්ගයාගෙන් පහෙන් එකක් ඉන්නේ චීනයේ. එතකොට චීනයේ තියෙන වැදගත්ම දෙයක් තමයි චීන මහා ප්‍රාකාරය කියලා කියන්නේ. මිනිසා විසින් නිර්මාණය කරන ලද ලොව දිගම ව්‍යුහය මේක කියලා තමයි ලෝකෙ තියෙන්නේ දැනට. මේකේ සියලුම ශාඛා ඇතුළුව කිලෝමීටර් 21000කට වඩා දිගු වෙනවා. මම හිතන්නේ මම අහලා තියෙන විදිහට හඳටත් පේන පෘථිවිය තියෙන එකම ගොඩනැගිල්ල චීන මහා ප්‍රාකාරය කියලා තමයි කියන්නේ. මේ චීනයට එහෙම නැත්නම් චයිනා කියන නම ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2020 සමවන්න 221 දී චීනයක් සේසත් කළ ක්වීන් රාජවංශයෙන් කියලා තමයි කියන්නේ. ඔන්න චීන ගැන තව ගොඩක් දේවල් තියෙනවා අහගෙන ඉන්න. එක පාට ඔක්කොම කිව්වම මගයක් නැහැ. එතකොට මට කතා කරන්න දෙයක් නැතු වෙනවා හවස 6 වෙනකන්. හරි, එහෙනම් ඉතින් අපි යනවා TikTok live එක පැත්තට. ප්‍රියන්තයික නායක ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ මේ සජීවීව රැඳී සිටින්නේ ලංකාවේ ජනප්‍රියම සුප්‍රීම් TikTok පෑය සමගයි කියලා ප්‍රියන්තයික නායක මට එහෙම කිව්වට. හැබැයි අද දවසේ මගේ පළවෙනි කවුද? පළවෙනි මගේ TikTok live එකේ පළවෙනි කමෙන්ට් එක දැම්මේ මට කෞෂිය. වගේම දෙවෙනි කමෙන්ට් එක දැම්මේ ගයනියා. ගයනියා බොහොම ස්තුතියි. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මේ කවුද? කොකෝ මගේ මේ ෆිලිපයින් කොල්ලා ජුෆ්නා. ඔයාවත් මතක් කරන්න ඕනි ගොඩක් ආදරෙන්. ඒ වගේම ශාරක ෆර්නැන්ඩු ඉන්නවා මේ වෙලාවේ. ඔයාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒ වගේම ප්‍රදීප් දර්ශන ඔයාව, පූර්ණිමා පූර්ණිමාගේ දෝනියාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ තව කවුද ඉන්නේ? දනා ඉන්නවා, දනාවත් මතක් කරන්න ඕනි. තුවාන් සබාර් ඉන්නවා, ඔයාවත් මීගම වෙන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම එකෝරෙස්ට් අම්මෝ ඇවිල්ලා ඇවිල්ලා කියලා දානවා. ඇවිල්ලා ගොඩක් වෙලා දෙයි ඔයානේ පරක් වෙලාවේ. හා ඉතින් තව කවුද ඉන්නේ? භාග්‍ය ඉන්නවද ඉටියන්තත් භාග්‍යව කොහොමත් තුමරින් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම අද විශේෂ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඒ තමයි අපේ සාෂ්ගේ බර්ත්ඩේ එක. සාෂ්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ අපේ ෆැමිලි එක හැමෝම ඔයාට විශ් කරනවා ශාෂ්. බොහොම ස්තුතියි අපිත් එක්ක පටන් ගත්ත කාලේ ඉඳලා අද වෙනකම්ම එක විදිහට ඉන්නවාට. ඉතින් ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා. හරිද? ඒ වගේම නිරෝෂාල් ඉන්නවා, ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනි. ප්‍රදීප් දර්ශන ඔයාවත් එකතු කරගන්නවා. එහෙමනම් කම්මැලිකම යන්නත් එක්ක රුවිනා අපි හින්දි සින්දුවක් අහමුද? මොකද කියන්නේ? රයිට්. එහෙමනම් මෙන්න හින්දි සින්දුව. අවසහතරයි විනාඩි 24යි.

0: වෙලා පහව සහතරයි විනාඩි 32යි.
1: සුබ දවස.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: ටැගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එව මෙහෙව.
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ එක් නිමේෂා The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: අපේ ජීවිතේ නිකන් නැවක් වගේ අදහසක් නැද්ද ඔයාට?
0: නැවක් වගේ.
6: නැව් හදලා තියෙන්නේ මුහුද යන්න නේද? හැබැයි නැව ආරක්ෂිතම වරාය තියෙද්දිනේ. ඒ කියන්නේ සේෆ් සෝන් එකක තමයි නැව තියෙන්නේ. නැව හදලා තියෙන්නේ මුහුද යන්න. නැවක් නම් ඔයාගේ ජීවිතේ ඔය නැන්ගුරම්ලා තියෙන වරායෙන් ඔයාට එළියට යන්නම වෙනවා. අපි මානසිකව හදාගෙන ඉන්න අපේ සේෆ් සෝන් ටික ආරක්ෂිත කලාප ටික එතනින් මිදිලා ඉතින් රළ බිඳගෙන ඉස්සරහට යන්න තමයි ජීවිතේ තියෙන්නේ.
0: එහෙම නැති වුණොත් ඉතින් හැමදාම එකම දනකට වෙලා එකම දේ විතරක් දැනගෙන තමයි
10: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
11: The Welcome Show.

0: හවස 4:46 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සිවනෙලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ඇති සුබ සැන්දෑවක්. දැන් වෙලාව සවස පහයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: Newport Town.
1: Hatte, hatte.
2: Pahay na kay Melabo. Hantanay, hantanay, malparay. Amin na pulang ang posyo dir sindu kaya. Api sindu kaya ne. මොකද මම සින්දු කියන්න ගත්තොත් එම අවස්ථාවක් නැති වෙනවානේ ගායක ගායිකාවන්ට ඒ නිසා මම සින්දු කියන එක ස්වේච්ඡාවෙන් නතර කරගෙන ඉන්නවා රයිට් ඔඩියන්ස් නැවත මම චීනේ පැත්තට යන්න හදන්නේ අපේ පැරණිතම ශිෂ්ටාචාරය විදිහට තමයි චීනේ සැලකෙන්නේ හරිද වසර 3500කට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තියෙනවා චීනයට හරිද චීනයේ ලොව පැරණිතම අඛණ්ඩ ශිෂ්ටාචාරයක් විදිහට තමයි සැලකෙන්නේ ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද එකම වෙලාවක චීනයේ භූගෝලීය වශයෙන් ගත්තහම ඉතා විශාල වුණත් මුළු රටම ක්‍රියාත්මක වෙන්නේ එකම සම්මත වෙලාවකට. ඒ කියන්නේ චයිනා ස්ටෑන්ඩඩ් ටයිම් එකට අනුව. දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම එක එක පැති එක එක වෙලාවට ගියනවට හැබැයි චයිනා වල එහෙම එකක් නැහැ. චයිනා ස්ටෑන්ඩඩ් ටයිම් එකට අනුව තමයි මේ මුළු රටම වැඩ කරන්නේ. අධිවේගී දුම්රිය ගැන කිව්වොත් එහෙම විශ්වාස කරන්න කිලෝමීටර 45000කට වඩා දිගු ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාලය තියෙන චීනයේ. ඒක වෙන්නේ නැති නේද අපිටත් හයිවේ ගහලා දොන්නේ කවුද මගේ රත්තරන් හෙලේනා චයිනා නෙමෙයි අපි ගහගත්තේ රයිට් පැන්ඩා ගැන කියනකොට පැන්ඩාගේ නිවහන තියෙන චීනනේ නේද ලෝක පුරාම සංරක්ෂණයේ සංකේතයක් වෙලා ඉන්න මේ ගේන් පැන්ඩලා ඒගොල්ලන්ගේ ස්වදේශීය නිවහන වෙන්නේ චීන කියලා මතක තියාගන්න හරිද තේවල නිජ බිම අපි හිතාගෙන අපි කියලා පිස්සු තමයි අපි නෙමෙයි හරිද ලෝ විශාලතම දේ නිෂ්පාදක වෙන්නේ චීනය ඒ වගේම දේ සංස්කෘතිය ආරම්භ වෙලා තියෙන්නේ තේ කියලා තමයි කියන්නේ ඒ වගේම භාෂා විවිධත්වය ගැන කතා කළොත් නිල භාෂා විදිහට තියෙන්නේ මැන්ඩරින් හැබැයි කැන්ටනීස් සහ ෂැන්හයිනීස් කියලා තවත් බොහෝ ප්‍රාදේශීය භාෂා මේ චීනයේ ඇතුළතදී භාවිතා වෙනවා හරිද ඒ වගේම මහා නිපැයුම් හතරක් ලෝකෙට හඳුන්වලා දුන්නා ඒ තමයි අපි දන්නවා කඩදාසි මුද්‍රණ ශිල්පය වෙඩි බෙහෙත් සහ මාලිමාව ලෝකෙට හඳුන්වලා දුන්නෙත් චීනය තමයි මාලිමාව ලෝක විනාශය බලන්නකෝ නේද මාලිමාව හඳුන්වලා දීලා වෙඩි බෙහෙත් හොයලා දීලා මුද්‍රණ ශිල්පය හොයලා දීලා කඩදාසි තරම් දීලා අපිට හොයලා දීලා මතයි ඉතින් කරපු හරිය චීන නේද හොඳයි හොඳයි හොඳයි කමක් නැහැ තවතරේ චීන ගැන කියලා අහගෙන ඉන්නවම අපි යන්නේ මේ පැය පළවෙනි සින්දු අහන්න TikTok live එකේ ඉන්න කට්ටියට මතක් කරන්නේ ඔයගොල්ලන්ගේ නම් ටික මට එක එක කියන්න බෑ මම ඉතින් ඔන්න ඔක්කොමලා එකතු කරගෙන යනවා මේ පැය පළවෙනි සින්දු අහන්න අනුරාධ කොච්චර

0: වෙලා බහවස 5 විනාඩි 12යි.
1: ලංකාවේ තියෙන එකම ෆුඩ් ග්‍රේඩඩ් කොස්මැටික් නිෂ්පාදන පෙළ. දැන් ඔබට නිල්මනචරව වෙතින් අපේම සංස්කෘතියේ පරම්පරාවෙන් පැවතෙන ගුණාත්මක ආහාරමය අමුද්‍රව්‍ය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් නවීන තාක්ෂණික වැඩදියුණු කිරීම් වලට ලක් කර ඉතාමත් සුරක්ෂිත ලෙස නිෂ්පාදනය කරන රූපලාවන්‍ය නිෂ්පාදන නෙළුම්බර චුරාව වෙතින්.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema udey hatata
6: the welcome show
1: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahada bala ganna.

හිනා ඒවා හදවතම වෙන හිනා මං ගාව තියන්නේ. අහන්නකෝ චීන ගැන කියන්න එපා. එන නිකයි එපාලු එපාලු නෑ ඕනි දාලි නම් චුට්ටක් කියන්න. යැන්සි නදිය යැන්සි නදිය ආසියාව දිගම සහ ලෝකෙත් තුන්වැනියට දිගම ගංගාවන යැන්සි ගඟ චීනය තමයි තියෙන. චීනය හරහා ගලාගෙන යන්නේ චීනය නෙමෙයි තියෙන්නේ චීනය හරහා ගලාගෙන යනවා කියලා. ඒ වගේම භූගෝලීය විවිධත්වය ගැන කතා කරොත් එවරෙස්ට් ස්කන්ධයේ සිට කාන්තාර තනබිම් සහ නිවර්තන වැසි වනාන්තර දක්වා විවිධ පරිසර පද්ධති චීනය ඇතුළේ දකින්න ලැබෙනවා. හරිද? ඒ වගේම ලෝක උරුම ගැන කතා කරොත් යුනෙස්කෝ ලෝක උරුම වැඩි ප්‍රමාණයක් තියෙන රටවල්වලින් එකක් තමයි චීනය කියලා කියන්නේ. එතකොට උදාහරණයක් ටෙරාකොටා හමුදාව සහ තානම් නගරය මේවා ඔක්කොම තියෙන චීනය. ඒ වගේම තමයි නව උත්පාදන ගැන කතා කළොත් අර පරණ උත්පාදනනේ මම කලින් කිව්වේ මාලිගාව. එතකොට කඩදාසි අරව මේවා ගැන කිව්වේ. නව උත්පාදන ගැන කතා කළොත් නව නිපැයුම් සහ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය අතින් චීනය අද ලෝකයේ පෙරමුණේම ඉන්නවා. ඒ නිසා තමයි අපිට වටින්නේ. අපිට වටිනවා චීනය. අපිට වටිනවා. ඒ වගේම විවිධ ජනවර්ග ඉන්නවා චීනය තුළ. නිල වශයෙන් පිළිගත් ජනවර්ග 56ක් ඉන්නවා කියලා කියනවා. මේගොල්ලන්ටම ආවෙනික වෙච්ච සංස්කෘතියන් ඔහොම පවත්වගෙන යනවලු. ඉතින් ඕගොල්ලෝ තමයි ඉතින් චීනය ගැන කියන්න තියෙන උඩට වැඩි දයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මන් දන්න ටික ඔච්චරයි. දෙතරින් හරි දෙයක් අහගෙන හිටිය කියලා මට කියන්න දෙයක් නැහැ. එච්චරයි. අසස්සිටි ඔබ සැමට ස්තුතියි. මෙලෝ රහක් නැත. රයිට් ඔකේ. TikTok live එකේ ඉන්න මේ වෙලාවේ කට්ටිය අපේ නවංජනාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. ගයනියා ඉන්නවා. ඒ වගේම දමිතයියා ඉන්නවා. කවුද විනෝරෝම? විනෝරෝම සෑහෙන්ද? ඔයාව කොහොමද? අනේ ඉතින් කොහොමද? අනේ හොඳයි කියන්න. අයියෝ කියන්න ඕනේ කියලා. ඒ සෝන් එකක් අහම් රයිට්. ඔයා කියන දේ තමයි. මෙන්න සින්දුව. වැඩි කතා ඕනේ නැ නා. සින්දු නැවැත්තුවේ. එහෙම කරන්න එපා. ආපෝ මේ කවුද? මේ ආනන්ද කෝට් ඉඳලා මොනවාද මේ මට එවන කෑම જાති? ඔයාවම තනියෙන් කන්න හොඳයි. ඒවා මෙතන ගණන් වැඩි කියන ඩොලර් එක ඉහළ ගිහලා කියලා කියනවා. ඔහොම කී කියන ඔයා කජු කනවා. අම්මෝ. ඔක මාර සල්ලි කාලේ උනේ. අපිට කජු නෑ බත් පිඟානක් කන්න සල්ලි නෑ. ඔයා මෙතන මේ බඩු ගණන් ගිහිල්ලා කියන බිලුත් කරලා කියන බොරු කී කියා මෙතන මේ කජු කනවා. අම්මෝ. කජු කන්නේ සල්ලි තියෙන මිනිස්සු. අපි නම් දුප්පත් මිනිස්සු. අපිට සල්ලි නෑ. ඕ. අපි යන සින්දුවක් අහන්න.

0: අද වෙලාව හවස 5 වෙනි 28යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
2: සුවබර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
2: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර දේවලාලා හිටියත් කොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නැහැ.
2: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
8: Supreme Lifestyle. සතියේ දවස් 5 වෙනි.

0: ද වෙලාව හවස පහය විනාඩි 44යි.
1: සුබ දවස.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ලොව සුන්දරතම පාරාදීසේ.
0: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උතුම් යම් සත්‍යයක්.
4: Travel with Supreme.
0: සතේ දවස් පහේම
5: The Welcome Show අහන්න.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
8: අපේ ජීවිත නිකන් නැවක් වගේ අදහසක් නැද්ද ඔයාට?
0: නැවක් වගේ.
8: නැව් හදලා තියෙන්නේ මුහුද යන්න නේද? හැබැයි නැව ආරක්ෂිතම වරාය තියෙද්දිනේ. ඒ කියන්නේ සේෆ් සෝන් එකක තමයි නැව තියෙන්නේ. නැව හදලා තියෙන්නේ මුහුද යන්න. නැවක් නම් ඔයාගේ ජීවිතේ ඔය නැන්ගුරම්ලා තියෙන වරායෙන් ඔයාට එළියට යන්නම වෙනවා. අපි මානසිකව හදාගෙන අපේ සේෆ් සෝන් ටික ආරක්ෂිත කලාප ටික එතනින් මිදිලා ඉතින් රළ බිඳගෙන ඉස්සරහට යන්න තමයි ජීවිතේ තියෙන්නේ.
0: එහෙම නැති වුණොත් ඉතින් හැමදාම එකම දනකට වෙලා එකම දේ විතරක් දැනගෙන තමයි
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.

ஹம்மோ මහන්සි යන්න ඕනි දැන් වෙලාව හවස 5 විනාඩි 54යි. එහෙනම් ජගත්ගෙ කනුව කියලාම යන්න ඕනි කියලා මට හිතෙනවා. මොහොතේ අරින් පොඩකින් පොඩකින් හිමිහිට හදිසි නැතුව සංවරව සංසුන්ව පැහැදිලි හඬකින් මනස සංයමයෙන් යුක්තව මේ කවිය ගායනා කරන්න ඔබ රයිට්. අඬ වොයිස් අඩු කරන්න ප්ලීස්. හරි. සඳට එළිය දෙන්නේ හිරළු ඒක ලොවෙත් වෙන්නේ නෑනේ. සඳට එළිය දෙන්නේ ආශිකොයි කවුරුත් පඩකින් සඳට එළිය දෙන්නේ හිරළු ඒක ලොවෙත් වෙන්න බෑනේ. නෑ සඳට එළිය දෙන්නේ හිරළු ඒක ලොවෙත් වෙන්න බෑනේ. සඳට එළිය දෙන්නේ ආශි කොයි කවුරුත් දන්නේ නෑනේ. අපේ ස්වීට් කෙල්ල නොදක කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ නෑනේ. අපිට හොරින් මේ ලස්සන කෙල්ල ගිහින් ඇවිත් චීනේ චීනේ දනුයි තාලේ ආවේ. මට පොඩා එහෙම ඩාන් එනවා ඩූන් එනවා තාල රාග ඔක්කොම කැළඹිලා දින්නේ. සමාවෙන්න ඕනි ජගත්. බොහොම ස්තුතියි මාලා සරත් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා කියනවා පානදුරෙන්. ස්තුතියි. ඒත් එක්ක මතක් කරන්න ඕනි පොඩ්ඩක් ඉන්න හඬ පාලනය කරන්න කරුණාකරලා සද්ද වැඩි. හරි. එවනම් යන්න හදන්නේ හැවා කියන්නේ හැමක් හැවා. කවියක් කියවුවම කවිය විදිහට කියන්න ඒක අවුලක් නෑ නේද ජානු? ජානු ආදරෙයි, ගයනි ආදරෙයි, පූර්ණිමා චූටි කෙල්ල, මාරියන් තාර ස්තුතියෝ ආව එකතු කරගන්නවා. විනෝ මගේ මුළු ෂෝ එක පුරාවටම හිටියා. බොහොම ස්තුතියි ඔයාට. වොයිස් එක ලස්සනයි කියලා කියනවා ජානු. බොහොම ස්තුතියි මල්ලි. තැන්ක් යූ. සාලින්ද තැන්ක් යූ ආවත් එකතු කරගන්නවා. රුවන් ඉන්නවා අපේ පෙම ආදරෙන් එකතු කරගන්නවා. ත්‍රිංකවලින් ඔයාව ගාලා ඉන්න කසන්න. හැබැයි දැන් නම් ඉන්නේ කොරියාවල. කරන්න දෙයක් නැහැ ඉතින්. ගම කිව්වා. SL දෝහා ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟ වටේට යවනවා කියලා කියනවා මාව. ස්තුතියි ශාරක. එහෙනම් අපි යන්නයි හදන්නේ. නාලක වසන්ත ඔයාවත් මතක් කරනවා. හරිද වෙලාව නිෂ්පාදක තුමා කතා නවත්තන්න රයිට්. සින්දු අහන්න හෙට හවස 4ට අපි හම්බ වෙනවා. ස්තුතියි අහගෙන හිටියට. FM 99.1 89.3 Supreme Radio අහගෙන ඉන්න දෙකටම මං ආශි. සුබ රාත්‍රියක් වාට.

0: සුබ සඳවා එම සුන දශමයකෙන් සුන දශම තුනෙන් සුප්‍රම් රඩියෝ හකිරන දැන්වලාව සවස හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: දවස සුපයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 Supreme Radio.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata the welcome show
2: anugrahaya
4: suba dawasa
2: aluth vela
5: pahasu vela
6: tagi wedi vela
7: dawasa subai sehina dinai suba dawasa chaathika lotarai mandale
8: 89.1 89.3 supreme radio

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි

0: තරම් මිරිදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිරිදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිරිදී ගන්න හොඳ නැහැ ලොතර අයියා. එතකොට තමන් හිතන්නේ ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මන්නේ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම එකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගදමත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩ හරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: Supreme Radio.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ වික් නිමේෂා The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: අපේ ජීවිත නිකන් නැවක් වගේ අදහසක් නැද්ද ඔයාට?
1: නැවක් වගේ.
5: නැව් හදලා තියෙන්නේ මුහුද යන්න නේද? හැබැයි නැව ආරක්ෂිතම වරාය තියෙද්දිනේ. ඒ කියන්නේ සේෆ් සෝන් එකක තමයි නැව තියෙන්නේ. නැව හදලා තියෙන්නේ මුහුද යන්න. නැවක් නම් ඔයාගේ ජීවිතේ ඔය නැන්ගුරම්ලා තියෙන වරායෙන් ඔයාට එළියට යන්නම වෙනවා. අපි මානසිකව හදාගෙන ඉන්න අපේ සේෆ් සෝන් ටික, ආරක්ෂිත කලාප ටික එතනින් මිදිලා ඉතින් රළ බිඳගෙන ඉස්සරහට යන්න තමයි ජීවිතේ තියෙන්නේ.
1: එහෙම නැති වුණොත් ඉතින් හැමදාම එකම දනකට වෙලා එකම දේ විතරක් දැනගෙන තමයි
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
11: Supreme Radio. මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳලු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න
7: 89.1 89.3 Supreme Radio

අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු පාදක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ප්‍රේමණීය මිනිස්සු, අපිට මේ ලෝකේ අනන්තවත් හමු වෙනවා. ඒ වගේම ප්‍රේමණීය ඇයි කියා ගන්නා මිනිස්සුත් අපිට මේ ජීවිතයේදී හමු වෙනවා. ඇත්තටම මේ රාත්‍රිය තියෙන්නේ ප්‍රේමණීය මිනිස්සුන්ට වෙන් කරපු රාත්‍රියක් විදිහට. ඉතින් මේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් තියෙන මේ හෝරා 3 ප්‍රේමණීය මිනිස්සුන්ගේ ප්‍රේමණීයත්වය වැඩි කරගන්නත්, ප්‍රේමණීයයි කියා ගන්නා මිනිස්සුන්ගේ ජීවිතය ප්‍රේමණීය කරන්නත් තියෙන හොඳම වෙලාව. අදත් ලෑස්ති රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ආදරය ගැන ආදරින් කතා කරන්න මේ ඩ්‍රීම් නයිට්.
1: ආදරයට වෙලාවක් වෙන් කරනවා කියන්නේ ඇත්තටම මම නම් හිතන්නේ ඒක ආයෝජනයක් කියලා හසිත. මොකද අපි අනිත් හැමතේම ගැන කතා කරනවා නම් ආදරය ගැනත් අපි කතා කරන්න ඕනේ. මොකද එහෙම කතා කරාම තමයි ආදරේ කරන්නේ කොහොමද, ආදරේදී අපිට දැනෙන්නේ කොහොමද, ආදරෙන් පැරදිච්ච තැන්වල අපි ආයෙත් නැගිටින්න ඕනේ කොහොමද, වෙන මේ කියන්න ආවෝ හැම දෙයක් ගැනම අපිට පුංචි හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ අපි ආදරේ ගැන කතා කරහම. ඉතින් මේ පැය තුනත් අන්නේ ඒ විදිහට ආදරේ ගැන අවබෝධයෙන් කතා කරන පැය තුනක්. එහෙමනම් දෙකටම අහගෙන ඉන්න, අදත් අපි ආදරෙන් ආදරේ ගැන කතා කරමු. ඔය මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනිෂා.
0: මම හසිතා.

0: සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: අපේ ජීවිතේ නිකන් නැවක් වගේ අදහසක් නැද්ද ඔයාට?
7: නැවක් වගේ.
6: නැව් හදලා තියෙන්නේ මුහුද යන්න නේද? හැබැයි නැව ආරක්ෂිතම වරාය තියෙද්දිනේ. ඒ කියන්නේ සේෆ් සෝන් එකක තමයි නැව තියෙන්නේ. නැව හදලා තියෙන්නේ මුහුද යන්න. නැවක් නම් ඔයාගේ ජීවිතේ ඔය නැන්ගුරම්ලා තියෙන වරායෙන් ඔයාට එළියට යන්නම වෙනවා. අපි මානසිකව හදාගෙන ඉන්න අපේ සේෆ් සෝන් ටික ආරක්ෂිත කලාප ටික එතනින් මිදිලා ඉතින් රළ බිඳගෙන ඉස්සරහට යන්න තමයි ජීවිතේ තියෙන්නේ.
7: එහෙම නැති වුණොත් ඉතින් හැමදාම එකම දනකට වෙලා එකම දේ විතරක් දැනගෙන තමයි
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio.
1: ජීවිතේ හීන කියන්නේ හසිත එක්කෙනෙක් දෙන්නෙක්ට තියෙන දේවල් නෙවෙයි. ඒක සමස්තය අපි හැමෝටම තියෙන දෙයක්.
2: අනිවාර්යෙන් අපේ හැම ජීවිතයකටම තියෙනවා හීන ගොඩාක්. හැබෑ කරගන්න බලාගෙන ඉන්න හීන ගොඩාක් තියෙනවා. ඉතින් මේ හීනවලදී අපිට හැබෑ කරගන්න යද්දී මුදල් කියන දේ හරස් වෙන තැන් ගොඩාක් තියෙනවා.
1: අනිවාර්යෙන්ම. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන කෙනෙක් ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි ඔයාගේ ජීවිතයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැයිය ගැන ඔයා මේ වෙනකොටත් දන්නවා කියලා අපි දන්නවා. ඒ වුණාට මේක මතක් කරන්න මතක් කරන්න අපි දන්නවා ඔයාටත් හිතෙනවා වැඩි වැඩියෙන් ලොතරැයිපත් මිලදී ගන්න.
2: අනිවාර්යෙන්.
1: ඉතින් අලුත්ම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය. දැන් මේ වෙනකොට අලුත් වෙලා පහසු වෙලා දෑගි රටාවත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාගේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම තෑගි රටාව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සුබ ලග්නයත් එක්ක අංක 3ට හිලෙට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වාට දිනා ගන්න අවස්ථාව තියෙන. ඒ වගේම අංක 3ට රුපියල් 50,000ක් සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 2,500ක් වාට දිනා ගන්න පුළුවන් වෙනකොට අංක 2ට රුපියල් 1,000ක මුදලක් දිනා ගන්නත් ඔන්න දැන් සුබ දවසක් ලොතරැයිය හරහා අවස්ථාව තියෙනවා.

0: මේ ඇතුළුව මුදල් තෑගි රැසක් හිමි කරගන්න ගමන් සුබදවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්ධන ත්‍යාගංකයේ පිළිවෙලින් ගලපලා මුදලින් ඔයාට රුපියල් 25,000ක් ඔන්න දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ අවස්ථාව ඔයාගේ කරගන්න වඩා හැකියාවක් තියෙනවා. සුබ දවසක් ලොතරැයි අරගත්තොත් දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ලොතරැයි දැන්ම මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා ඉන්න.
1: මතකයන් ඔබේ

0: ආදරය කියන්නේ හසිත අල්ලගෙන ඉන්න එකට විතරක්ම නෙවෙයිනේ. අත්හැරියත් හිතින් අමතක නොවෙන ලස්සන බැඳීමකට තමයි ආදරය කියලා කියන්නේ. දන්නවද, කෙනෙක්ව තේරුම් ගන්නවා කියන්නේ අපි එයාලා කියන වචන අහන් ඉන්නවා කියන එකට වැඩිය නොකියන වේදනාවත් හතවතින්ම කියවන්න පුළුවන් කියන එකට. ආදරේ ලස්සනම මම ඉන්නවා කියන වචන නෙවෙයි. ආදරේති ලස්සනම ඔයා තනියම නෙවෙයි කියන ඒ හතවතටම දැනෙන හැඟීමට.
1: ආදරේ කියන්නේ හරි උත්තරීතර දෙයක් නේ මනිෂා. බලාපොරොත්තු රාශියක් හිතේ තියන් ආදරේ කරන්න පටන් ගන්න. බලාපොරොත්තු සොන්නුනත් ඒ කෙනා තමගේ ජීවිතෙන් යන්නම ගියත් ආදරේ කියන ඒ හැඟීම හදවතේ හැමදාම ජීවත් වෙනවා. ඒක අපි අත්විඳිනවා. තවත් අයෙක්ට මාව දැනෙනවා නම් එයාට ඕනෑම දෙයකට ඉන්නේ මමයි කියලා එයාගේ ජීවිතේටම තදින්ම දැනෙනවා නම් අන්න ඒකයි අපි ආදරේ හරියටම කරලා කියලා අපිටම ඔප්පු කරගන්න පුළුවන් ඒ හැඟීම. ඉතින් තමන්ගේ ආදරේ කරද්දී වචනයකට විතරක් නෙමෙයි ක්‍රියාවෙනොත් ඒක ඔප්පු කරන්න. එයාට ඔයා හැම වෙලාවකම ඉන්නවා කියන ඒ හැඟීම එයාගේ ජීවිතේට වගේම ඔයාගේ ජීවිතේටත් ලබා ගන්න.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහන ලොතරැයියේ දසලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා දැරණියගල සමන් මහතා.
1: මම සමන්. මම දැරණියගල ඉඳන් තමයි ආවේ. මම සාමාන්‍යයෙන් දවසකට ටිකක් 10ක් විතර ගන්නවා. අඳහන තමයි ගත්තේ. එදා ලයිට් තිබ්බෙත් නෑ. මට ඇත්තටම සතුටුයි. මම පහුවෙන්ද තමයි නැත්නම් රෑට බලලා නිදාගන්නේ. පහුවෙන්ද බලනකොට අංක 4ම තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේ ඉස්සරහටත් තරුණ පරම්පරාවට ලොතරැයි අරගෙන ජයග්‍රහණ බලාපොරොත්තුෙන් විශ්වාසයෙන් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම සතුටුයි. මොකද රුපියල් 40ක් කියන පොඩි මුදලකට ලොකු ජයග්‍රහණයක් පුද්ගලයාට ලබා දෙනවා කියන්නේ ඒක ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්
3: Travel with Supreme
2: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න
5: 89.1 89.3 Supreme Radio
6: Supreme Radio make a superior

0: 89.3 දිවයින පුරා සිසාරා
1: ජීවිතේ දිනාගෙන දිනාගෙන යනකොට හසිත අපි කැමතිනේ ඇත්තටම තෑගිත් කවුරු හරි දෙනවනම්
2: තෑගි වගේම දැන් මේ තෑගි ඇතුලේ සල්ලි තියෙනවා නම් කොහොම දෙයක්ද නේද?
1: ඒක තමයි මේ තෑගි කියලා කියන්නේ ඉතින් හරිද? දිනන ජීවිතේට නිරන්තරයෙන් තෑගි ලැබෙන අපේම ලොතරැය තමයි හසිත නියත ධනයෝග අපිට හැමදාමත් අරගෙන එන හඳහන ලොතරැය කියලා කියන්නේ. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම මේ වසරේ කියන්නේ 2026 වසරේ මේ දක්වා සුපිරි තෑග ලාභින් 6 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 87 දෙනෙක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හොන හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් රුපියල් ලක්ෂ 35ක 6 වෙනි සුපිරි තෑග ලාභියා මේ මාසේ 9 වෙනිදා දිනුම් මැදපු 1493 වෙනි දිනුම් වාරයෙන් දඹුල්ල ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත NGC ප්‍රියදර්ශිනී මහත්මියගේ ටිකට් පත් අතරින් බිහි කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා.
2: මුළු දිවයිනේ නන්දෙසටම මුදල් තෑගි රැස ලබා දෙන ගමන් රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ශාස්ත්‍රයට දායකත්වය ලබා දෙන්න නියත ධනයෝග හඳහන හැමදාම කටයුතු කරමින් ඉන්නවා කියන විශේෂ කාරණාවක් කියන්න ඕනේ. ඔන්න ඔබට අන්නගේ අවස්ථාවක් උදා කරලා දීලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලය මගින්. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය එයාලා අරගෙන ඉන්නවා වගේම ඔයාට පුළුවන් NLB හඳහන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඔයාගේ වාසනාව ඔයාගේ කරගන්න හඳහනත් වෙනස් කරගන්න.

පළමු හෝරාවේ අවසානය මේ විදියට අපි ගෙවමින් ඉන්නේ. දෙවෙනි හෝරාවට යන්නත් තියෙනවා. තවත් ලස්සන ගීත රාශියක් අපිට අහන්න තියෙනවා. රාත්‍රී 10 වෙනකම් ආදරේ පිරුණු හදවත්වලට ආදරේ ගැන කියලා දෙන, ආදරෙන් එයාලගේ කතා අහන, මුළු ලෝකෙට මැහෙන්න ඒ සුන්දර කතා වචනි කරලා අපේ කටහඬින්ම කියන උත්සාහ කරන මේ ඩ්‍රීම් නයිට් අපි ඔයා වෙනුවෙන්මයි අරගෙන එන්නේ. 89.1 89.3 කියන්නේ ආදරයටම වෙන්වුණු රාත්‍රියක් සහිත හරිම ආදරණීය සංඛ්‍යාත දෙකක්. සතියේ දවස්වල රාත්‍රිය කියන්නේ අපිට සුප්‍රීම් රේඩියෝ එකත් එක්ක ගත කරන්න තියෙන ආදරණීයම කාල සීමාවක්. වගේ ජීවිතයේ අපිට දෙයක් කියන්න තියෙනවා නම් ඔයාට තමයි මේ ඉඩහසර අපි වෙන් කරලා දීලා තියෙන්නේ. කතා කරන්න මේ පැත්තට 0112 510 510ට, ඒ වගේම ඔයාට WhatsApp message එකක් දාන්න පුළුවන් 0718 893 893ට. දිගටම එකතු වෙලා ඉන්න අලුත් හොරාවකින් හමු වෙමු. මෙහගෙන ඉන්නේ Supreme Radio Dream Night.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 Supreme Radio. Supreme.

0: විග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.